තිමන් රස්කලාංග ආයත්තන් එමීහාය ලිබි දෙව්වුමු. එයින් වකිවගැන් මීහාගේ හබරු කලේගෆාන එවුරෙන්න්න කියා දෙව්වාශෙන් දෙං ශෛතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

හමකශවරුන් තිමන රස්කලාගේ ජින්නීනායි ඉන්සීන්ගේ තෙරෙන් ගින බයකු නරකයටකා හෙද්දවීමේ එහිත්තකුන් හක්කොග නුවිස්නේ හිත්තකෙන් එවරෙන්නවේ. අදි එ ලෝතකුන් හක්කො මගු නොදකේ ලෝතකින් එවරෙන්නවේ. අදි එ කම්ෆැත්තකුන් හක්කො අඩු නාහා කම්ෆැත්තකෙන් වෙස් එවරෙන්නවේ. එවරෙන් ගෙරි බකරි ජමල ෆදේ අදි කීත්ත එත කෙච්චවර වෙස් එවරෙන් මගු ෆුරෙදුම් බොඩේ. එවරෙන්නේ හම වාෆිලුවගම්බා බයිකේ.

යාමතුගේ වගුතාමෙද එවරෙන් කලේග ෆානා ස්වාල් කුරෙති ඉදුවස අන්නානී කොංගිරකුන්තෝය කලේග ෆාන විදාළ වාශෙ එකන් දෙන උඩිගතුම් වනී හම එකනි තිමං කලේග ෆානුගේ වෙරි රස් කලාගේ හදරතුගේ එකලාගේ මෙනුවී එකමුගේ වගුතන් එකම් ෆාල් නොකුරබ්වා හුට්ටේ උඩුතකායි බිම්ග එකම් බුරකමක වෙෆාවේ කුල්ලියකම් මෙනුවී එකන් තියබෑ මීහුන්නා හමයකන් නාන්න හුට්ටේ එකමාමෙදු කලේග ෆානා එවුනින් සුවාල් කුරා ඉරු එකමුග හුරිහා හබරේ කලේග ෆානු දෙන වඩාගන්නවා කහලේ කලේග ෆාන විදාළ වාශ එකන් දෙන වඩිගතුම් වනී හම එකනි අල්لهගේ හදරතුගේ එහෙනෙක් කමකු මී සකුන් කුර ගෙන මීහුන්නක එකමෙන් නේගේ

එකලාගේ එම්ම නෆ්සකුන් තියබෑ මීහුන් හෙද්දවි කලාගේ අදි එ නෆ්සුම් එ නෆ්සුගේ අඹි හෙද්දවි එයි එකම්ඹලේගේ ගාත ගොස් හිං හම ජමායි හම හිමයෙන් කන් ලිබිගත වශේ ෆහ ඒනා එකම්ඹලේ ගියා ඉද්දාංකුරි හිඳු ලුයි ගොතෙක්ගා හයියරුගා ඉඳ එකම්ගා දුවස්සක වේතුවේ දෙම්ෆහ එකමුම් බුරවි හිඳු එදමීහුන්ගේ වෙරි අල්ලාහන් එදමීහුන් දුආකුරි ඉබරස් කලාංගේ අලමන්න සෝලිහ දරියකු දෙබ්බෑෆි නම ශුකුරු කුරා මීහුන්ගේ තෙරෙන් හම කෂරුම් අලමෙන් වා හුසීමේ.

0: තියබෑ මිහුන් එතකෙච්ච තෙදමග ගොවියස් එතකෙච්ච නීවෙතෙ අදි එෆරා ඇත කලේගෆාන බලාතී කලේගෆානු දෙක වඩාගන්නවා නෙතේ නමවෙස් හකීගතුගා එෆරාඇත්තකක කලේගෆානෙ නොෆෙන්නා නෙතෙ
1: خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين
0: කලේග ෆාන අෆූ කුරෙවුම් ගා හිප්ප වාෂේ අදි හේයෝ කන්තකං අමරු කුරබ් වාෂේ අදි ජාහිරුන්නා එක්කිභාවේ වඩා ගන්න වාෂේ

අද කලේගෆාන එවරෙන්න්නා හමයන් ආයතෙන් උගෙන්නවා ෆිනම එවරෙන් දන්නවා නැති කලේගෆාන් අමිල්ල ෆුලන් එකං එක්තියාර් නුකරෙවී කීවිගෙන් තෝයි කලේගෆාන් විදාළ

0: meja mihar grade high and take this din agile tabe sama envi mami mando fa na nula bel tere gol ma ki bara podu bara nuraka tere sangama kurina ke dande ge mando sanga muli umur ekama do ko ne vidhe aje ekujja ge muli life ekko hala ho ge ge bidde I love dibe bara bore nikumati kama sabu ge bidde kujja ge ko kiyum banguru to ge ge bidde nocha of ihag ule kujja ve ja ekujja ge muli life ham hen engila bande to am hen kudina tere hen kudina ba kola nu ne kom ne se kare mikhale kame ge tere no sta ko na radio ta kon algon me na me sen na ne die fa hon emma bara dera kamen ei mando fa na no la kudin ber tere ga ulmaki ei egota ka ves ko ge ma ne kamen ei algon me dan den ne hen ne ka gina kudin mago ulu mu ge e ulu wa ge mu ge emme bodo asda ka ba ti be kudin pa to ga ba ye emi hun adi ge ti be ge mi mi fa ei mi fa ga ka drug be di kham ga na me adi mara mara be di kham ga na me ලක්කමක චරිය දිය සමගන ඉහුරියා කමෙන් මිංගා දැන්නේ එකුදින් නා මගුමතින් එකනේ බේරන් ඉකොන්න ගඩිග දිමාවා පයික් ගෙස මයන්දු පන්න එකොන් ඉකුතීම එක්කල කුද්ජායෙන් එපුරු සති කුඩවිගෙන් එබෙදේ එකුද්ජායෙන් ගස්ටෙහින්න එක්කෝ දුරතිවමු ගෙපුරු සතෙන් නොදිබේ මේ වාහක දක්කාන්නේ පුරු සතෙන් නොදිබේ මම්ම නෝනේ බප්ප එන් එබෙන්ගේ මම්ම පහතුක කම්මි කුජා මිහිරි බප්ප පහතුක කම්මි හෙරෙහෙල වෙජ්ජ කමම ජය කුජා එක ලුකෙරේන දාකශ දෙන් ස්කූල් කුජා නිකුම වේනේ ගොතෙන් නැතිම මි නැසේ හදනේ උනාසේ ස්කූල් ගමි වෙන්නේ කමෙන් ඔත දෙන් හගීගතුක අල්ගොල් මෙන් බෙලෙන වෙරින්න වාවත ගින පහර නැති අහා දෙවි ස්කූල් ගුලාගෙන් ටීචරක ගුලාගෙන් කිනේ කිනේ emi ma kulivaru kulenve kolu kankamuge samamma ailage terein isubaru onne ekaku mamma bappa dasta deve fiyawa miha ku nesi kudin hama egota do ko dimasi bhara boda nedeve asar muli mujitamai pura same
1: ya
0: mi bai kudin mi alugan lodung senu no haji ge hadisa imade school dia kudin tak ekudin uniform ga ma yagin wes gen nikumegen as cinema de fulle deflet de tere ga tibege uniform badal kollani aba badal kolla fa ti shirt lage ekada school fatnu undage ide mamma ya konnota bappa ya kon a nama ekudin e hedum badal kolla fa ehen dimala ka dimu ge furusa tenno libene de so e yalon midana ya ekudin ekani diama mamme kanne ngunu bappe kanne ngunu ekudin mihedi kihin ekkame den noni schoolung exempt asive commerce do hege wahata dasthafiya mi ekok mamma mi burai nune ke die des ema ego tamban bafanan hawa waran isubaro onnane man bafanna ko ekudin ber terega un le kamar banya e
1: ya dwar bar shukriya inge to hate ge khabar hum carry wati ve wakke den vera
0: mi
1: has kankanti faha korevi amille tajriba korevi kanka
0: ad
1: shukriya inge to
0: ad
1: kodim belen verin na nula regan peru ge ulum ge sabun dima masata ke ko bato te fon na den mi maulu ka ma fursat tarwani hate ge khabar fahu enme sama psm ai invest na not call le venemi gadi ge vis
2: ad love request to is kore veni ge to mi har gading ha ga defense as 7 minute 43 second hi ge afi den algon mem badal kollani hendu hate ke khabar fahu me de hendu hate ke khabar ai ki ge badal kurani aishat naseem

0: ගඩින් හැගඩි ෆන්සස් මිනිට් 26 සෙකන්ඩ් මේ දිවෙහි රාජ්‍යයේ ගඩ මිගඩි ගල්ගන් මේ කුරිය මිගෙන්දනේ පාච්ච වෙරි හෙඳුනේ මේදික ප්‍රෝග්‍රෑම් ගල්ගන් මෙන් දක්ක මු මිදා වාහකයකි කුදින් බෙලන වෙරි නනුලාරේ ගනු බේරු ගොළුම්ගේ සබබුන් දීමා වමස්සලද මෙහි සබු මොහමද් උස්මාන ෆුර්සතරවාන අස්ලාමු අලයිකුම්
1: වා අලයිකුම් සලාම්
0: කිනෙත් උස්මාන්
1: තංගල් රාත්කේ අල්හම්දුලිල්ලා
2: යා ද කේසර් තෙළුවනි උස්මාන්
1: මේ ආර් මෙරේ ඩියුටි එකස්
2: කේත
1: ඩියුටි එක නෑ
2: ඩියුටි එක කොන්න සෙග්ග
1: නරදෝ
2: නරුතුක දත්ත ශාවියනි
1: ශාවියනි
2: කෙනත් මොසන් තීසාවක
1: මොසන් වරක් ගොස්නකෝ
2: හා උතර
1: මම ඒකලා විදාන ඒකලා විදෙන් ආදේකම දෙවිය ආදේත් එක මරකොන් වන්න
2: ආහා විලාගන්න එකීක රෝලි බාර දත්ත
1: ඉල්ලබ්බා නානත් කෝවලා
0: කොබකි කියාලකි කුදින් බෙලෙන වෙරින්න නුලා රේගඬ බේරු ගොළුම්ගේ සබුන් දිමා වානේ මසල්තා කි කොබතු
1: වර මුගක්කාතේ මස්සත්ත දිමාවේදෝ
2: වෙරින් කුදින් කංකම් බෙලුමුග මේ ෆරවා කුඩ කොල්ලවේ කමක ගොතුග ఉస్మాన్ కొంకమే ఫాహక్ కురవాని
1: దెన్ కుడ కుడింగ్ బెనరి ముందు కొం ఫర్వా కుడ కొం దో కొన్నే మరి వావత కిత కొన్నే చా మరి ఎబ్బా కుడి కుడి ములై చా బేడి దో కుడి నా కొయి కొయి కుడి ఫాతం అలాగం ఫియా దెన్ వర సకయ దో దెన్ కుం దో బెలరి దో కొల్ల మకి కుడింగ్ దే దో బెలరి బయా తందో వరంగ ఆ
0: కుడి ములై నులే కు బలం ఎ బచే
1: హెదెత్ బలం దే దో మాన్ తందో ఓయా ఇతి మాన్ తందో దారిన్ వర లో దో దెన్ ములే బై దో ఎ కుడింగ్ దే నా మాన్ సమ్ మా బస్ సమ్ దో
2: యా
1: බෙල්ලෙන
2: වෙරින්ගේ බෙල්මගේ දර්ශන නෝන් ගොතක රේගඩ කුදි පේර ගොළුම සබුන් ඉතිමායි ಮಸತೋ ಗೀತರು ನಫ್ಸಾಣಿ ಮಸತ ವಿಸವ ದಿಮಾವೆ ರಕ್ಕಾತರಿ ಕಮ್ಗೆ ಗೊತ್ತೋ ವಿಸ್ಸಮ ಕುದಿನ್ನ ಏಕೆ ಕಂಕಮ ಏಬ ಕುರಿಮತಿ ಲಾಂಜಿ ಹೇನು ರಕ್ಕಾತರಿ ಕಂತಕ್ಕಾವಿಸ್ ತೆನ್ ಕುಶ ಹುಷೇಳುಮುಗೆ ಫುರ್ಸತ್ತು ವರ ಬೊಡುವೆಗೆಂದ ಕಮೆ ಬೇರೆಗಂಡು ಕುದಿನ್ ಬೇರುಗು ಒಳುಮುಗೆ ಫುರ್ಸತ್ ಫಹಿವೆಗೆನ್ ದಿಯುಮಕ್ಕಿ ತೆನ್ ಆಹ್ಮರಿಯ ಬೆಫುಲ್ನೆಸ್ ಸಿಂಗಿವಡನ್ನವಾನೆ ದುವಾಲವ್ರ ಬೊಡ ರೇಗಂಡು ಗಿನಾಮಿ ಕೊಕ್ಕುರು ಮಾಮಿ ಕಂಕಮ್ಮಿ ಹಿಂಗಣಿ ಇದತ್ತ ಏ ಮಿಕಾಲ ವಗುತೆಗ್ಗ ಕುದಿನ್ ಬೇರು ತೆರೆಗ ದೆನ್ ಉಳು ನೀಮ ಎಕುದಿನ್ನ ಕುರಿಮತಿ ವಾ ಕಂಕಮ್ ಗಿನವೆಗೆನ್ ದಾಣೆ ಕಮ ಬೆದೆವೆನಿ
0: ಖಾಸಕು ತಿಗ್ಗ ಕಿಯವಾ ಉಮರು ಫುರಾಗೆ ಕುದಿಂಗೆ ಮೀ ಕಿಯವುಮ ವೆಸ್ ಬುರು ಅರಾಣೆ ರೇಗಂಡು ಲಸಂದೆ ಬೇರು ಗೊಳುಮ್ಗೆ ಸಾಬುಂ ಆರಾಮು ಕುರಂ ಅದೆ ನಿಧನ್ ಲಿಬೆ ವಗುತು ಮದುವೆಗೆನ್ ದಾಣೆ ಜೆಹಿಗೆ ಅಣ್ಣ ದೋಹ ಸ್ಕೂಲ ದಿಯುಮಶಾ ಕಿಯವುಮ ವೆಸ್ ಸಮಾಲ್ಕಂದಿನು ಕುಡವೆಗೆನ್ ಎಬದೆ ಏ ಮಾಳ್ಗನ್ ಮೇ ಅನಿಕ ಇಸ್ಮಿಹಾಯ್ ಸಾಬುಂ ಇತುರು ಬೆಫ್ಲಕ ಫುರ್ಸ ತರುವಾಣ ಮಿಫಹರು ಸೋಲಿಹ ಅಸ್ಲಾಮು ಅಲೈಕುಂ
3: ವಾಲೇಕುಂ ಸಲಾಂ ಬಾಜ್ಯವರೆ ಹೆಂಡುನೆ ಕೇನೆ ತೋಣ ಸ್ರವಾಣ ಹಸಿದೆ ಅದು ಬೇಫಳುಂಗೆ
2: ಹಾದು ಹೋಯ್ ಅವನ್ಮಂಗೆ ರಾತ್ ಕ್ರವಿ ಅರಂಗಳು ಸೋಲಿ ಹೋಕಿನೆ ತೋ
3: ಕೊಡಕೊರ ರೋಗಾಗಿ ಅಸ ರವಿವಾರಿ ಹಾಸದು ವಾಯ್ ಕೊಫ್ಫೆ ಬದ್ದವಿನ
2: ನಾ ಅದು ವರದ್ದು ಅಸ್ಕೊಫ್ ಮೀ ಅವನ್ಮಂಗ್ ಮೀ ವಾವತ್ ದಿಯೇ ಮಕ್ಕಾಸ್ ಪದ್ದಲೆನ್ನು ಏ
3: ದೆನ್ ವಾವುಗ ಒಳೆ ಹಿಸಾಬಂ ಆಯ್ ಮದೆತ್ತೋದ
0: ಪದ್ದಲ್ವಾಣಿ ಇದತ್ತು
2: ಪದ್ದಲ್ವಾಣಿ
3: ಓಕೆ ಬೋರಿ ಎಗ್ಗಮಿ ಒಳೆ ನಿಮಿ ಹಾರದೆ
2: ದೇಹಮ್ಮ ಇದತ್ತು
3: ಎಲ್ಲ

0: මේ තාරිහිත තස්විර්තකෙන් ගා කුල ජසාදී තිරුම් ගෙන ස්තේන කුල ෆිස්සේ.
1: පොඩි මොහ මොඩිය මර. එදිරි ඉන්නේ එක මහරයන් බිය කියන්නේ. මිර දුකු ගුනේ මොකද?
2: ඒ කලෝ ඉබ්‍රාහිමා, ඉබරුගේ එම්මේ මිරුම හෙඟුන්නනේ කොන්දා කුතා.
3: ඒ කී කුරන් ඉබරුගේ එම්මේ මස් මෙර තනෙtti බදනි.
2: මෂා බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔබ දානෙන්නු. ඒ නුනස් බල මමියේ ඉමිරෂුගේ අතොළවරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගේ.
0: එවේලා.
4: කොමෙ පුරාස්වති දුවෙහි ගේ මෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැගා. රිපීට් හැම එදුවෝගේ රේගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගන් 7449 kHz medium wave අදි 89 MHz FM band.
4: හැම එකනි දිවිහි රාජ්‍යයක අඩෝ.
5: ಫತಕೀ ಇಂಜಿನ ಕಾಣಲ ದತರು ಕೊತ್ತೆ ಹಲುವಿ ಉಳಂದೆ
6: ಫತೆ ಹುಳುವಾಲು ಮೇಕು ಎ ಹುಳುವಾಲೆವೆನಿ ಇಲ್ಮಿ ಖಜಾನಾಯಗೆ ತನವಸ್ ದೊರೆ ಕೊಮ್ಮೆ ಫತಕೀ ಆ ದುನಿಯಕ ಹುಳುವಾಲೆವೆ ದೊರಾಟ್ಟೆ ಆ ವಿಸ್ಮಕಂಗಳೆ ಬಿಂಗಲೆ
7: ಹಾಸ್ಕ ಮುಂದುರುವೆ ಸಿಕುಂಡಿಯಂ ಆರಾಮು ಲಿಬಿದಿನು ಮಯಕು ಇಹುತಿಬೇಂಗೆ ತಜಿಬಾತಕು ಫಿಲಾವಳು ಲಿಬಿ ದಿರಿಯುಳು ಮಂ ಅಲಿಕೊದ್ದೇನೆ ಫದ ಫೊಯಿಂ ಹರುಗಂಡುತ ಅಳುಗುನ್ ಮಿಂಗೆ ತಿರೇಗೆ ಭೂರಿ
8: ಡಾಕ್ಟರ್ ಶಾಫಿಯಾಗೆ ಫೊಯಿಂ ಹರುಗಂಡು
9: ಅಳುಗಣ್ಗೆ ಫೊಯಿಂ ಹರುಗಂಡು ಫೊತಕಾಯಕು ಕೊಮ್ಮೆ ಹಫ್ತಾಯಕು ಅಳುಗಂಡು ಬದ್ಧ ಕುರಾಣ
8: ಡಾಕ್ಟರ್ ಶಾಫಿಯಾಗೆ ಫೊಯಿಂ ಹರುಗಂಡು
10: ಬ್ರಸಿದ್ಧೋಗಿ ಹೆಂದುಣು ದಿಹಗಡ್ತಿರಿ ರಿಪೀಟ್ ಹುಕುರ್ದೋಗಿ ರೇಗಂಡು ಅಗ್ಗಡ್ತಿರಿ ದೇವನ ರಿಪೀಟ್ ಹೊನಿರ್ದೋಗಿ ರೇಗಂಡು ದಿಹೆಚ್ಚಾರು
6: ಎಂಗಾ ಸತರ್ಸ್ತೇಕ್ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿ ಹೆನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
7: ಹಮೇ ಕಣಿ ದಿವೆಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು
11: එංහා 4140 නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩි 90 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්
7: දිවහිරාජ්‍යයේ අඩෝ

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේක අඩු දර්ෆ්ලා බොඩති මිහුණා වාහක දක්කායිරු මඩුමෑතිරිකමයක වාහක දක්කම් වාණීගේ ගුරුවන් කියවායිරුවා නමාද කුරායිරුවෙස් වරම් මඩුමෑතිරිවාම් වාණි දර්ෆ්ලා මේ මෑ සිෆ ලිබිගත මඟදි මෑන් අල්ලෝහ දුවාවෙස් කුරම් වාණි
2: හත්තවා ගිංගුළුවා ඉලා හිටිරි ඕගාතේ මඩුමෑතිර කුජ්ජක්කමක මියලා ලව්වාන්දේ
3: ගඩින් හඳුන් දිහෙච්චෙහි මේ දෙවෙහි රාජ්‍යයකට
4: කොඩකොඩින්ගේ බගීචා

0: ති දෙන්නවිය කෑනු ති විදාළුවිය නොන්ත ඔබුණවේනි. එහෙම මිහුන් විදාළුවානි අමිල්ල මිහ වාහක දක්කාරු මි දන්නවනී එබුණානි. එහෙන් නොන්ත
1: ති විදාළුවිය හෙවකුන් අරවනු තිකන් ඉරාධකරවිය තකුරාරවියක නුදේන.
2: දිවහින ලිප්පවා දිවහි බහුගේ බේනුන් ඒගේ හමතකායි ගොත පුරිහමය බේනුන් කුරුමකි කොම්ම මිහ දෙවස සිම්මායි.
3: දිවහි බස් දිවහින්ගේ බස්.
4: මිදෙන් කිහා දෙරකමේ අහන්න තිවාහකෙන් අඩුවහක බේනු මෙ විස්නු
5: එම්ම ගද මිහකී රුලිවරි කමයකු මිහුන්නා කුරුමත්ලාන් කරේ මිහා එන්නෝ
6: එම්ම කෙරේ හිවරු ගද මිහකී හුතුරු බහුන් එහෙම් මිහුන්නා මුආමලාත් කුරං කෙරේ මිහායි පිස්නු
5: රුලි අන්න හින්දු රුලීගේ මච්චා ගදව නොගණවේ මිහායි ෆිඬිහි බලිකෂි මිහේ
7: Salama solawalavi nabi kalifan hadis wasfulike maana gawe tiebae mihun kure emme gadafada kambodi ruliyanna hindu emihaage napsugamacha gadavegen fi mihae
6: komme kame gaves aharin ehim mihuna kurimatilani hinitu wuma ihtiramaiko
8: ඒ ප්‍රෝග්‍රාමකුන් ගින මවලු මාත්තකෙන් එහුන් තෙරෙන ෆෝර් කොත් දිනුමා දිවි රාජ්‍ය ගඩුන් ගෙනස්තනි අදුගේ රාජ්‍ය
9: රාජ්‍යයේ එක කංකොලතවක ආමුන්නන් අමාස් කොන් හිnga හරකැත්ත
10: කලන්ද
8: සර්කාරුගේ එක ඉදාරාතකුන් දේ ඛිද්මෙත්තන් හෝදානේ ෆසේහ කොත්ත
10: ඛිදමයි
9: ගෙසෙට් ක කානුනිගත ශායව කොෆාවා ලියුත
10: අවස් කලියකු
8: ආමු දිරිවුණුමුගා කොම්මි මීහක බේනු වානෙ මොහෙම්ම මවලු මාත්ත අදුගේ රාජ්‍ය
9: ආදිත්තය බුරාස් වච්ච
8: කොම්මි දුවහෙකි හැඳුනු නුවගඩි පනරෑන්
9: ස්ටූඩියෝයි වගුතු
11: හිම බිහිගේ අලා මැත
12: හුන්වුන්
11: රෝගාජයහුන්
12: කෙස්සුම්
11: ලෝරැවුන්
12: හමුගා අරක් බිහිත කෙන්නගුම්
11: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එෆෝ මේමති බුරකෂි අතුගා අද එෆෝ ෆෑග
12: හිම බිහිගේ අලාමතේ ෆෙඩිජනම ලස්නු කුරවා සෙහි ෆරුවා හෝදවා
13: අදියන් අදියන් කියන වෙෆති හොරි
14: මිහිරි වර බොඩා හාස්ව
13: අනෙක් කටෙස්ටු කෑරිවීම මත මන්හා මන්නහාද දෙරවෙෆය
14: අහරෙගෙ වර ගෑකුජ ආරෙන්න මලාමෙක් කුරණේ
13: හාස්නු එබ ස්පිල් ද ටී ප්‍රෝග්‍රෑම් අඩුවෙහි මති කාලා හූරි හා කංක මං හල්ලු හොදන ගේන
14: ස්පිල් ද ටී
13: ආ මිකාල කංක දිමාවීම කන්තක් කුර විදාන ගොත්තන් ඒ ප්‍රෝග්‍රෑම් උන් ගේන
14: Spill the tea.
13: हमें गणि दिवेह राज्य गाडू.
14: आदित्य दुआ हो गया हवेरो. हतर गड़ फन रहेगा.
15: Repeat. बुद्ध दुआ हो गया हवेरो. हतर गड़ फन रहेगा.
14: अधि बुढ़ास्पति दुआ हो गया हवेरो. फहद जहाड़ो.
13: एंगा सतरस्ते का 49 किलो हर्ट्स मीडियम वेव. अधि 89 मेगा हर्ट्स FM बैंड. हमें गणि दिवेह राज्य गाडू. इंतजार को लवा.
16: Feel the tea. Dala sona buna mage de aminna ki pisar jehipati be de miun ekon ko destemo tere wani mahi wani de rahum tere. Asala ekan ewago te ke chetil koditi rulikam sandan neten. Mewa ya tarukari ya darukhana ya adi reetiwa samana. De machchenara rehera badige samana mibuni zazatu ge tawaya tatta blender taka microwave to siwan uraja pa. Meka vyapari kollan enne paseha shopping mall. Estemo ulmal open bilama. Razi school ka. Pon haten noe hatare sume sume ekeng ekeng.
17: ದುಳಹಯ ದಿರಿಯುಳುಮಕ ದೊರುಹುಳುವಾದದೆ ಎಮ್ಮೆ ಮುಜರ್ರಿಬು ತಳುನಡಿಯಕಿ ದುಳಹಯ ಸಿಹತು
18: ದುಳಹಯ

තිමන් රස්කලාන්ගේ ආයත්තන් එමීහාය ලිබි දෙව්වමු. එයින් වකිවගැ මීහාගේ හබරු කලේගෆාන එවරෙන්න කියා දෙව්වාශ. දෙං ශෛතෝනා ඒනාගේ ෆහතුන් දියේ ෆහෙ මගු ෆුරිදිගෙන්වා මීහුගේ තෙරෙන් ඒනාවියේ.

යාමතුග වගුතාමද එවරෙන් කලේග ෆානා ස්වාල් කුරෙති ඉදුවස අන්නානී කොංඉරකුන්තෝය කලේග ෆාන විදාළ වාශෙ එකන් දෙන ඔඩිගතුම් වනී හම එකනි තිමං කලේග ෆානුග වෙරි රස් කලාගේ හදරතුගේ එකලාගේ මෙනුවී එකමුග වගුතන් එකම් ෆාල් නොකුරබ්වා හොට්ට උඩුතකායි බිම්ග එකම් බුරකමක වෙෆාවේ කුල්ලියකම් මෙනුවී එකන් තියබෑ මීහුන්නා හමයකන් නාන්න හොට්ටේ එකමාමෙදු කලේග ෆානා එවුනින් සුවාල් කුරා ඉරු එකමුග හුරිහා හබරේ කලේග ෆානු දෙන වඩාගන්නවා කහලේ කලේග ෆානු විදාළ වාශ එකන් දෙන වඩිගතුම් වනී හම එකනි අල්ලාහ්ග හදරතුගේ එහෙනෙ කමකු මී සකුම් කුර ගින මීහුන්නක එකමෙන් නේගේ

ඒයින් හිඟානේ ෆෑතකි එෆරා ඇත්තක වේහියේ නුවත එයින් බාර් දක්කා උලේනේ ඇත්තකි එෆරා ඇත්තක වේහියේ නුවත එයින් දෙකේනේ ලෝතකි එෆරා ඇත්තක වේහියේ නුවත එයින් අහානේ කම්පෙත්තකි එෆරා ඇත්තක වේහියේ කලේගේ ෆානු විදාළ වාශ තියබෑ මිහුන්ගේ බෑවෙරින් තක තියබෑ මිහුන් නිකං ගොවා බලාශෙ දෙන් තිමං කලේග ෆානා මෙදු මකරවෙරි රේවුන් රාවුන් ගෙංගුස් බලාශෙ අදි තිමං කලේග ෆානට්ටකා ලස්නු කුරාශේ.

0: තිය බෑ මිහුන් එතකෙච්ච තෙදමග ගොවියස් එතකෙච්ච නීවෙත අදි එෆරාඇත කලේගෆාන බලාතී කලේගෆානු දෙක වඩාගන්නවා නෙතේ නමවෙස් හකීගතුගා එෆරාඇත්තකක කලේගෆානෙන් නොෆෙන්නා නෙතේ
1: خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين
0: කලේගෆාන අෆු කුරෙවුම්ගා හිප්පවාෂෙ අදි හේයකන්තකං අමරු කුරවාෂෙ අදි ජාහිරුන්නා එක්කිබාවේ වඩාගන්නවාෂේ.

0: ہم اکشورم کلیگ فانگ ویری رس کلانگ حضرت گاوا ملائکتم اکلانگ اڑکھم کروما بڈا وی وڈائن نگن نواتے ادی ابے کلن اکلانگ تسبیح دن نواتے ادی ابے کلن سجد کروانی اکلانگ اشے
1: کیرت قرآن کے دیوے ترجمہ اندر میں مگنستینی سورت العراف ستیک حدیہ ون آیتم فشائگن اس سورت کے دوی ستہ ون آیت کے نیلن آدھے سورت کے نیلن ترجمہ ویدار دیو وافا ونی ڈاکٹر محمد حنیف
2: دنیا کے ہترو بیتوں
3: راچے کے اترا دیکھنوں
2: خبرا معلومات
3: ہٹ میں نیتی سویس گڑیرو
2: دیوہی راچے کے اڈو
3: එංහා සතස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අධ්‍යනුවේ මෙගහර්ට්ස් FM බෙන්ඩ්
4: රක්කා කෝ ෆෝන් ෆෑසයින් සකෑ දෙක්කුම් වාජිබ වානතා
5: හජ්ජ දියුමට්ටකා දක්කා ෆෝන් ෆෑසයින් සකෑ දෙක්කේ නතා
4: අතුගොහුන ගහනයින් සකෑ දක්කානි කිහිනේ
6: ਹੁਰੀਆ ਸਵਾਗਤ ਹੈ ਜਵਾਬ ਇਹ ਪ੍ਰੋਗਰਾਮ ਕੋ
7: ਜ਼ਕਾਇ
8: ਹੋ ਮਧੋ ਗੇ ਹਿੰਦੂ ਨੂੰ ਦਿਹ ਕੱਢ ਤਿਰੀ ਹੂੰ ਰਿਪੀਟ ਹੋ ਮਧੋ ਗੇ ਰੇ ਦਿਹ ਜਾਇਰ ਆਦੀ ਹੋਣੀ ਹਿਰ ਧੋ ਗੇ ਮੇਂਦੁਰ ਇੱਕ ਜਾਇਰ
4: එංහා සතරස්තියක සාලිස් නුවේ කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි අඩ්ඩිය නුවේ මෙගා හර්ට්ස් FM බෑන්ඩ් හමයිකනි දිවි රාජ්‍ය ගැටු
9: කුඩකුජ්ජකන් අනියාලිබේ මන්සර් ෆෙන්න හිඳු ලෝමරානු ලබ්වා කමා බෙහේ ෆරාත්තකන් අවහා මසල රිපෝට් කුරවා ކުޑަކުއްޖަކަށް އެހީތެރިކަމެއް ބޭނުންވެފައިވާ މަންޒަރު ފެންނަ ހިނދު އެހީތެރިކަން ފޯރު ކޮށްދެއްވުމަށް ފަސް ޖިހިވަޑައި ނުގަންނަވާ ކުޑަކު ދީ

0: කීරිත කොරුවානකි එම්ම මතිවරිෆොයි
1: එපතුගවා බයෙන් ආයත්තක සූරැත්ත බාවල්ලෙවී තපාත් හාදිසාතක සබප්තකා ගොඩගින්
0: එ හාදිසාතක සබප්ත එහුන් තෙරනා හමය ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: හමයකනි දිවේ රාජ්‍යය කඩු
1: එංහා සතරස්යක් සාලිස් නවෙක් කිල හොටස් මඩියම් වේ අදි අඩිහෙනුවම ගාටස් FM බෑන්ඩ
0: ඉතිසාර කොල්ලපා
2: කීරිතියෙයි මතිවෙරි පොතේ පාගති මගායි හිදායතේ
3: එංහා සතරස්යක සාලිස් නුවයි කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ
0: දිවේ රාජ්‍යයක අඩු

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුර ෆහු තිංගඩි 30 මිනිත් මේ දිවේ රාජ්‍යයේ අඩු

0: මේ තාරිහියේ තස්විර්තක ගකුල ජසදී දිරුංගන ස්තේන කුලොෆිස්සේ.
1: අහ කුදි මම ඔඩිය මරා. එදින ඉන්නේ එක මහරැන බිය කියන්නේ. මිර දුක පුනේ නොකෘතිය.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබරු ගෙම්ම මිරු මහෙන් හුන්නනි කොන්දා කුතා.
3: ඒ කීක් කරන් ඉබරු ගෙම්ම මස් මිරු තනත්ති බදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයෙන් කුරෙන්ජේ කම ඔවේ දානෙන්නු. ඒ නුනස් බල මමියයි මිරුෂු ගේ අතොළ වරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගේ.
0: ඒ වේලා
4: කොමෙ බුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆණ රැග. රිපීට් හම එදුවහුගේ රේගඬු දිහකටි තිරීහුගා. අදි හුකුරු දුහුගේ රේගඬු පාර්කටි තිරීහුගා.
0: එංගම් 741 kHz medium wave අදි 89 MHz FM band.
4: හම එකනි දිවිහි රාජ්‍යයේ කැඩු.
5: කුලිබර ලෝකපුරවා පරාත්තක ખાસක දිවිහි රාජ්‍ය ගඩුම් ගෙනස් දෙනි.
6: කුලි කුලිපත් ಹಫ್ತಾಗೆ ಎಮ್ಮೆ ಪಾಹಗ ಕೊಲ್ಲವೆ ಕುಳುವರ ಖಬರ್ತಕ ರಾಜ್ಯಗೆ ಏಕೆ ಕಂಕುಳ್ತವ್ಗೆ ದಂಡತಕುಂ ಫೆನಿನು ಹೀನು ಕುರಾಫದ ಹ್ಯಾರಾಂ ಕುಳುವಣಿವೆ ನತೀಜಾತಕ ಬೇರು ದುನಿಯೆಗೆ ಕುಳಿವರ ಖಬರ್ತ ತಾಜಾ ಕಮಾಯ
5: ಜುವಾಂಗ್ ಎಥ್ಲೀಟುಂಗೆ ಉಮ್ಮೀದಿ ದತುರಾ ಕಾಮ್ಯಾಬಿಗೆ ಡ್ರಮ್ ಸಿವೃತ
6: ಕುರಿಯ ರೇಫಾವ ಫೋರಿಗದ ಮುಬಾರತಕ ಎಮ್ಮೆ ಅವಹ ಫೆನ್ನಾಣೆ ಮೆಚ್ಚುಗೆ ಎಮ್ಮೆ ಪಹುಗೆ ತಯಾರಿ
5: ಆದಿತ್ಯ ದೋಹುಗೆ ಹೆಂದನು ಅಕ್ಕಟ್ತಿರಿ ಹುಂ
6: ರಿಪೀಟ್ ಹೋಮ ದೋಹುಗೆ ಮೆಂದುರು ಎಕ್ಕಿಚ್ಚ
5: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಡಿಸ್ ನೂ ಎಕ್ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
6: ಅಡ್ಡಿಯ ನೂ ಎಮ್ಮೆಗೆ ಹರ್ಟ್ಸ್

කොම් මේ ෆතියකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියාදී කොම් මේ දුහාකු මේ දතුරු කරංජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afilav hasil kurambi ai burate

0: ඒවාගේ අබදුස රශයාය නොක්සාන් කරන් මසක කරමුගේ විෂ්ණම විලාතු ගමතවගේ එතක බෑර වෙරින්ගේ කිබෑග උපෙදිගෙන් ගොස් වාතීමී මිකමුගේ එම බොඩු එස් සවෝකමග වෙස්ස රශයා ගයස්වලන පූටින් වේ එකන් එගොත බයාන් කොරවාාදෙන් මිකමගේ වාගත ෆෙම්මතුයගේ මෙයයි මී ස්ටෝනියයාගේ ඩිෆෙන්ස් මිනිස්ට්‍රීක පරාතුම් ෆාල්කුරි හියාදකා ගුලිගෙන් කම්වෙස් පාහ කොරවින් ගොස්ස වේ ඒ බයංකො පවනී රශයයි මෙවලනී කුල්දි ගොතක විලාතුව ගමතක හමල්දී වර වරගත බඩහංගුරාමය පශාගන්න කමශාය ගතුම් මුලි යුරප්ගේ ගදකං හෝදන් රශයා මසික කුරුම් දාකම වේ ස්ටෝනියයාගේ පරාතුම් බය අංකොප්ා එහෙකමුම් මී මිකන් රශයන් කුරන් රවාප ඔයිගොයික්කම වාතී මිකු මච්චා රශයා රයිස්මන පූටින් වේ වාහක දක්කවවාහක දක්කවාහ පූටින් බයංකුරුවාප වනී මීදෙන් සර්කස් නිමිගෙන් හුරිහෑමෙන් දියමුන් එහෙම් කලාවනුම් තිබේ උසූදුම් විලාතව ගමතවගේ ස්වරින් ජෝක මෙහර ජෝකක වෙජ්ජි කමසා අහිංකමුන් එෆරාතකි දෙකොළු නුජහේ වාහකත මිගත දැක්කමුදා ෆරාතකි කමග රශයා පාහකුරෙන් බදාකමුග එවිස් කම ගදිවෙස් දූුණු දිනුමගේ සියාසතේ කුරියන්නෙරෙ හංගුරාමකුරුම් මී විලාතව ගමතවගේ කිබාග මෙහාර උපෙතිගෙන් ගොස්සවා වරන් නුබෑ විශ්ම කමසා රයිතුන්න කිතම්ය බොඩති දැත්තකෙන් උපලන් ජෙහුණු කමග වියස් රශයා දෙකොළ හංගුරාම් කුරුම් මට්ටකා ෆෑසා හෝදම් විභාවතගේ වාහකත දක්කම දනී කමුග වේ රශයාගේ පරාතුම් බය අංකොප්වා ද මෙහි මිකං ඔයිංඉරුග රශයා මෙොතී මිකමග සුල්හවෙරි හල්ලේ හෝදන් තයියාර කමශා එහෙන් නමයිස් මිකමග බයි ශරෘත්තන් එ හොරි කමශාය ශරෘත්තකා යගුත යුක්‍රයනු මසක කුරුම් දාකම ගවානම හංගුරා මිහාරුන් නිමිප ඔන්නාන එතා එතක දුවස් වෙදානිකමග වෙස් වේ රශයාගේ පරාතුම් බය අංකොප්වා මෙහෙම එකං ඔතුමුන් මිහාර මිකුරියද්දා කංකමග තෙරේග දැන් යුක්‍රේන්ගේ පරාතුම් හුශාලමුන්දා කංකමග මච්ච බයල් මොෆෝ රශියාගේ පරාතුම් වෙස් බයංකොෆ වේ ඩ්‍රෝනුන් දෙපරාතුම් හමදාත බදල කුරුම් යොගත මඩු ජස්සාදුන් වත නිම්මාලුම් කුරිය නෙරගම් වාකත කුරිය ගෙන්දැන් යුක්‍රේන්ගේ පරාතුම් මෙහාර හුශාලා වාකමුග මිකමුග යුක්‍රේන් ෆරාතුම් බයන් කරොම මිදනී රශයාගේ අස්සේරි පහරුගේ සරහද්දුගම් යුක්‍රේනු මේ අළමුන්දා හිසවරුන් වත කණු මගුන් රශයාය දතිකුරුමම් මේ කුරමුන්දා මසෙකත දූකොල්ලුම් කමශා අදී රශයායින් යුක්‍රේන්ගේ සරහත් තවගම් මේ දේ අස්සේරි පහරුග දේ හමලා තවස් ඒගොතුගුණු බාවා නිම්මාලංකම වේ හුෂාලා එහෙනම ස්මිකංකම් මේගොතුක බේවේනි හගීගතුග දෙන් එබ්බස්වෙන් හුරි එහෙනිහින් කංකමකි කොබාත වරනගල යගින් කුරෙවිගෙන් කමුග රශයාගේ පරාතුම් වේ බයංකො එහෙන් නුන් කමග වානම් මෙහංගුරාම මෙොති රශයායින් බේනුම්වා ගොතුන් ගොත කුරිය ගෙන්දන් කමශා රශයා මිකමග අබදුස් කුරිය නෙරේනී රශයාගේ මස්ලහතුකම වෙස් වේ රයිස්මල් පූටින් වෙසේනාගේ වාහකයාගේ එකන් ඒගොත බයංකොර ද මෙහාරම යති විලාතු ගාමතකුම් මිකම වරපඩ හරදුකුරන් ජෙහිප කමග වාතීවේ හරත එගතුක දෙම හෙට්ටු මට්ටකා බව බාතුක ප්‍රෝපිගෙන්ඩා තක් කොක්ගෙන් එකං කුරිය ගෙන්දම් බදයාර එකමග එතක බෑර දෛතකෙන් හුරුමුන් රශයායා භාවතක වාහක දක්කම් වෙස් මසක කුරමගේ බදාකමග මුණවිගෙන් එබදේ මෙහෙම් මිකං ඔතුමුන් අද මිකමග රශයාගේ ෆොරිමිසසජ ලැවරෝ වෙස් බයංකරවා වාකම මී සුල්හගේ වාහකතකින් අද ෆෙෂුම්කමග වියස් නොත හංගුරාම වකුතී ගොතුන් හුට්ටාල්මග වාහකතකේ කුරිය දියකමග වියස් හමදා බදල කුරුම් මඩු ජස්සාදු නොත මෙදුකනාලුන් එයි කුරවෙන්න එක්කම එකමුගා මිකමුග එතක බෑර සහෝතන් එබ හුරිකමශා එගොතන් එකන් කම්බාවන් මිජෙහෙනී හමදාත මෙදු කෙනුමුන් නේටෝ මෙම්බර ගොමතකුන් දෙන් අමල් කුරාණ ගොතකී අද එයි මා නොරක්කාතරින් ගොතෙක් කමුග රශයා විශ්නේති එකන් එකොත ගබුල් කුරවේතිීවේ එකන් එකොතම් යොතු කුරවෙන් නැති කමග සජී ලැබරෝ වේ එනගේ වාහකෑග එකන් එගොත බයංකුරවාපා
1: අම මේ හගුරාම බදාදාර මීඩියා රිපෝට්කු මිහාරු එම බොඩත් තිදවකින් පහගවා එක්කමකි ඇමරිකාගේ ස්ටෝන ට්‍රම්පිවනි මේ හගුරාම නිියමක් ගෙනවම මසක්කඇත්තක ෆශා පවාකම මේ බුණා රිපෝට්තකෙදෙන් මේ කොබත් හගතු ඇමරිකා රයිස් පට්ටවා පවාකම මේ බුණා මසක්කතකකි
0: ඇමරිකා රයිස් ඩොනල් ට්‍රම්ප වරබොඩා දක්කවම ගෙන්දවා වාහකෙන් මේ දුනිය සුල්හගෙනවු මසෙක්කත්තකා අද හංගුරාමත නිම්මාදුමා අද ඉතුර හංගුරාමෙන් නොවිශේණය ගොතන් එන මසෙක කොරුන් එබ ගෙන්දවා කමග එහෙනම මීතෝ හගී ගත කිය බුණ සුහාදුවැදිගින් එබදේ දැන් මිගොතන් ඒන දක්කවම මෙගෙන්දවා වාහකතන් එකතුක දෙමෙහෙට්ටු මට්ටකා මිහාරුවේ භාවතකා යුක්‍රේන් රයිස්වල්න් ජෙලින්ස්කීයා කොම්මස් භාවතෙක්ගේ අමුරෙන් නෙරේ මේරුමකුම් බයික් අංගන් කුරන් අංගාපා එයි දෙන් ඒ ගොඩ ඇන්නවානේ අලිස්දාලගේ ආම් මජීස්ක මිහාරු ගාමතවගේ වෙරින් තගුරියල් කරව මට්ටකා

0: එංහා සතරසයක සාලිස් නුවය කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු ඔබ මිහාර විෆාර් විෂුම්ගේ කන්ත කියයි සබකම් මෙදියේ
2: මිහාර දැන් හුරිහකම් මෙනේ මොනේ කොතල් කන්ත නෝනේ එක මාදානෙ රංගල දෙමාද නේංගෙ මෙවලේ
1: කොංගම බේනුම් මනි
2: බේනුම් මනි හරින් දෙ ඩිසයින කපි හරය නම ලෝගෝ නම්බර් ජහව කොතල් හදන්න
1: එහෙම යදේවල කොතල් ෆැක්ටරි යා
2: කොතල් ෆැක්ටරි
1: ආ බේනුම් කුලේ කුම් බේනුම් ඩිසයින කන් එතන කොතල් හදා දෙන්නේ
2: සයිස්
1: බේනුම් සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් ඩබල් එක්සෙල් වෙස්
2: කොන්ත හත හුන්නනේ
1: කොතල හදා ෆැක්ටරි හුන්නනේ කියලා ෆුෂීග හෝල්සේල් කො රීටේල් කො ලිබේ ෆිහාරෙන් හුරේ උළුමාදේක
3: කොතල ෆැක්ටරි හොට්ලයින් 7 7 7 සූමෙන් එකෙන් එකෙත්තිනේ
4: කොම් මේ ෆතියකන් අලිවිලෙනී ආ වාහකේ කෑකු ಕೊಮ್ಮೆ ಹವೀರೆ ನಿಮಗೆಂದನಿ ಅದಿ ಮುಳಿಂ ಆವಾಕೆ ಕ್ಯಾದೀವ ಕೊಮ್ಮೆ ದುಹಾಕುಮೆ ದತ್ರುಕುರಂಜೆ ಆ ಮಗುತ ಕ್ಯಾದನಿ ಅಣಕ್ಕಾವಸ್ ಆವಾಕೆ ಏಕಮಕು ಏಯಿಂ ಕೊಮ್ಮೆ ವಾಹಕೆ ಕುಂದಸ್ಕುರಂಬಿ ಆ ಫಿಲಾವ ಹಾಸಿಲ್ ಕುರಂಬಿ ಆ ಇಬ್ಬುರತೆ

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: ඔබ මෙහිදී STMOLගේ
3: STMOLනේ ඔබ කොන්ටක්
4: අපි කොට්ට STMOLගේ
3: ඒ හලෝ
2: මේ STMOLක
3: හිනත වෙගෙන් මෙවලනි
2: STMOLෙන් එංහා රුපියල් ව්‍යාපාර කුරීම කාරෙන් හොදමුගේ ෆුරසත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා STM වි ප්‍රොමෝෂන් නිමෙන්දේ ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුරසත් විහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි 10 දෙසැම්බර් ගනියද
4: ඒක ඔබ කොන්ටක් තියෝලනේ
3: STMOLක
4: හිනත වෙගෙන් මෙවලනේ
3: එහෙ නේංගේත
6: ල සෑකල පාවිතිකර පිහිනත්ත දෙන්ති තනුන් එහෙන් සෑකල නිරයනකුත් එබුණ බලා
1: කොම මේක විස් පාක් කොල්ලවෙනිකු නිමුණි කාර පාක්කුරා ජෝනුග සෑකලු සෑකල් පාක්කුරා ජෝනුග කාරු දෙරදෝ
6: කිහා දෙරකම් එදියනු හම දොරමති පාක්කු මියට පාකින් සෝන වෙස් නූන
1: පාකින් සෝන ඇති මා දුරකුණු එතා පාක්කොප්ප කොඩ තංකුලක හිඟාදී සම රඟලුවානේ
7: පාක්කොරව එහනස් ගවදා එක්කොත පාක්කොරව আদি එහෙම් මිහුණ උඳගු නුවාගොත පාක්කොරව
8: ගඩින් ෆතිව් හතර ගඩි 30 මිනිට් මේ දිවි රාජ්‍යයේ ගඩ
9: හිතායතුගේ මගුදායතු